0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: මේ ආරම්භ වන්නේ SBS ගුවන් විදුලියේ සිංහල සේවයයි. ගුවන් විදුලියෙන් අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන්.
2: අයිබුවන් සුබ උදැසනක්. අද ජූලි 3 වෙනිදා ඉතින් සිකුරාදා දවසේ SBS සිංහල සජීව විකාශයයි මේ විදියට ආරම්භ වෙන්නේ. මම තිසරණී විජය බණ්ඩාර, ඒ වගේම වැඩසටහන් නිෂ්පාදන සහයෙන් ඉන්නවා කස්සප සෙනරත්. විකාශන කටයුතු සිදුකරන මේ භූමියේ ආදිවාසී පාරම්පරික අයිතිකරුවන් පිළි අරගෙන අපි වැඩසටහනේ පෙළගැස්ම වෙත යොමු වෙමු. අද SBS සිංහල වැඩසටහන ඔබ වෙත අරගෙන එන්නේ සිඩ්නිවල තියෙන අපේ SBS ගුවන් විදුලි මැදිරි සංකීර්ණයේ ඉඳලා. ඉතින් SBS සිංහල වැඩසටහන ගෝරින්ගයි ජාතියේ කැමරේගල් ජනතාවට සහ ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ට අපේ ගෞරවය පුදකර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන අරගෙන එන මේ සිඩ්නි භූමියේ සියලුම ආදිවාසී ඇබොරිජිනල් සහ තෝර සමුද්‍ර සඳි දූපත් වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන් වෙතත් අපේ ගෞරවය මේ විදියට පුදකර සිටිනවා. අද දවසේ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත්වල ප්‍රමුඛතම අවධානය ජූලි 1 වෙනිදා ඉඳන් ඉහළ ගිය වීසා ගාස්තු සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ඔබට මතක ඇති මේ 485 වීසා කාණ්ඩය, එහි ගාස්තු ඉහළ යාමක් මාස කිහිපයකට කලිනුත් සිදු වුණා. දැන් නැවත වරක් එය ඉහළ ගිහින් තියෙනවා. ඉතින් මේ වීසා කාණ්ඩය විතරක් නෙමේ, ශිෂ්‍ය වීසා, කුසලතා ශ්‍රමික ඔබේ ස්කිල්ඩ් වීසා ගාස්තු මේවත් සැලකිය යුතු ලෙස ඉහළ ගිහින් තියෙනවා. ඊට අමතරව පුවත් විස්තරයේ තියෙනවා මේ නිවාස ණය සම්බන්ධයෙන්ුත් වැදගත් පුවතක්. ඒ තමයි ණය ගෙවීමේ අනුපාතිකය වාර්තාගත ලෙසින් ඉහළ යාම. ඉතින් මේ සියලු දේ පිළිබඳව සවිස්තරාත්මකව සජීව පුවත් ප්‍රකාශයේදී අහන්න පුළුවන්. එය මගහැරුණොත් SBS සිංහල අපේ වෙබ් අඩවියෙන් පුවත් ඇතුළු සියලු විශේෂාංග වලට සවන් දීමේ හැකියාව තියෙනවා. SBS on demand එක මේ පෘතුගාලයයි ක්‍රොයේෂියාවයි අතර තරඟය මම නරඹන ගමන් තමයි ඉන්නේ. මේ වෙනකොට පෘතුගාලේ ගෝල 2ක් ලබාගෙන ඉන්නවා, ක්‍රොයේෂියාව 1 ගෝලයක් ලබාගෙන ඉන්නවා. ඉතින් ඔබටත් මතක් කරනවා, මේ ඔබ දන්නවා ඔස්ට්‍රේලියාවේ FIFA තරගාවලිය ඔබට නොමිලේ සජීවව නරඹන්න පුළුවන් SBS අපෙන්, SBS TV සහ SBS on demand ඔස්සේ. ඉතින් ඒ වගේම හෙට තියෙනවා සුවිශේෂ තරගයක් ඔස්ට්‍රේලියාව සහ ඊජිප්තු අතර තරගය. ඉතින් ඔබ SBS on demand app එක ඩවුන්ලෝඩ් කළ නැත්නම්, ඒ යෙදවුමට ඔබ වෙබ් මගින් සම්බන්ධ වෙලා නැත්නම්, ඔබේ රූපවාහිනිය නැත්නම්, ඔන්න මතක් කරනවා හෙට තරගයට සූදානම් වෙන්න. හරි, AI ගැන පොඩි කතාවක් කියන්නයි ඔන්න යන්නේ. දැන් AI වලින් අපි එදිනෙදා ජීවිතයට වැඩ නොගන්නේ නැති තරන්නේ. සමහර විට මේ අවශ්‍ය නැති දෙයටත් AI සරණ යන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ තරම් ජීවිතයත් එක්ක බැඳුණු AI පාලනයෙන් ගිලිහෙන තැනට පත්වෙයිද? එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් විද්වත් මණ්ඩල වාර්තාවක් එළිදක්වලා තියෙනවා. මේ රජයන් වෙත සහ රටවල් වල තියෙන පාලනාධිකාරීන් ඒ නියාමන ආයතන වෙත. ඒ තමයි AI පාලනයෙන් ගිලිහිලා යන්න කලින් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව. ඉතින් ඒ ගැනයි අද දවසේ කාලීන විග්‍රහය. හොඳයි, අපි අද සිටගෙන එන සුවිශේෂාංගයකටයි වැඩසටහනේ මීළඟ ඉඩ වෙන් කරන්නේ. සමස්ත ඕස්ට්‍රේලියාවම ආවරණය වන විදිහට සෑම සතියකට වරක් විවිධ ප්‍රාන්තවල සිට අරගෙන එන මාසික විශේෂාංගයක් ඔන්න අද ඉඳන් ආරඹෙනවා. ඒ අනුව ප්‍රාන්ත සහ ප්‍රදේශ 6ක SBS සිංහල සේවයේ නව වාර්තාකරුවන් සහ වාර්තාකාරිනියන් 6 දෙනෙක් සූදානමින් ඉන්නවා මේ විශේෂාංග ඔබ වෙත තිළින කරන්න. අද දවසේ ඔබ වෙත තොරතුරු සමීප කරන්නේ කුමුදිනී සිල්වා. කුමුදිනී ගෙනෙන දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත තොරතුරු රැගත් ඇසිදිසි ඇඩිලේඩ් ජූලි මාසයේ දිගහැරුමටයි ඔබ අද දවසේ සවන් දෙන්නේ. අනෙකුත් ප්‍රාන්තවල ඒ විස්තර ගෙනෙන දින පිළිබඳව වැඩසටහන අතරමැදදී තොරතුරු ඔබ වෙත ගෙනෙන්න මම සූදානමින්. ඉතින් තරුෂි එක්ක තරුකත්, අද දවසේ තරුව චන්දන ලියනාරච්චි. පරම්පරා ගණනක රසික සිත් දිනාගත්ත, අදටත් 100 ජනප්‍රියත්වයේ රැඳෙන ගායකෙක්, ජෙන්සි පරපුර අතරත් ඉමහත් ආදරයක් දිනාගෙන ශ්‍රේෂ්ඨයේ දිනෙන් දින තවත් ඉදිරියට යන චන්දන ලියනාරච්චි, ඔහු සමග අද තරුෂි පිළිසඳරක යෙදෙන්නේ. ඒ වගේම මතක් කරනවා ආයෙත් FIFA තරගාවලිය පිළිබඳව. ඔබ දන්නවා ඔස්ට්‍රේලියාවේ ඔබට නොමිලේ සජීවීව FIFA තරගාවලිය සමීප කරන්නේ SBS. සජීවීව විතරක් නෙමෙයි, තරගෙන් පස්සේ විශේෂ අවස්ථා හයිලයිට්ස් නරඹන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් දැන්ම SBS on demand වෙත යන්න හෙට දවසේ ඕස්ට්‍රේලියාව සහ ඊජිප්තු අතර තීරණාත්මක තරගයයි පැවැත්වෙන්නේ සොකරුස් වෙත ජය පතන්න SBS අපිත් එක්ක එකතු වෙන්න අවසන් විශේෂාංගයේ සුපුරුදු පරිදි රංගන සෙනවිරත්න ගෙන එන ක්‍රීඩා විශේෂාංගය එහෙමනම් ඉතින් වැඩසටහන පුරා රැඳී ඉන්නයි මේ ආරාධනය මේ SBS පුවත් සමගින් කස්සප සෙනරත්
3: අද ජූලි 3 වෙනිදා සිකුරාදා SBS ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම කස්සප සෙනරත් සිරස්තල බහුතර ඔස්ට්‍රේලියානු වීසා කාණ්ඩ සඳහා අය කරන ගාස්තු ජූලි 1 වෙනිදා සිට ඉහළට නිවාස ණය ආපසු ගෙවීමේ වාර්තාගත විශාලතම පොලි අනුපාතයකට නිවෙස් හිමියන් දැන් මුහුණ දී සිටින බව නව වාර්තාවක් හෙළි කරයි කෙගිබ්‍රන් හි සිදු වූ 15 හැවිරිදි දරුවෙකුගේ මරණයට 16 හැවිරිදි දරුවෙකුට මිනිමැරුම් චෝදනා තායිලන්තයේ මහමග වැඩම කරමින් සිටි භික්ෂුන් වහන්සේලා 8 නමක් රිය අනතුරක් හේතුවෙන් අපවත් වේ. T20 කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගය

0: അത് അമതർ പീഡനയാക് എത്തിക്കരണ ബവായി.
1: The processing time for skill migration is increased to around 18 months. So sometime these applicants who have lost their application onshore for skill migration or ART or student visa, if they have to travel to their own country or maybe any other country, so they have to take bridging visa B, and the government is charging now triple fees or more than double the fee at the moment for processing bridging visa B.
0: നിവാസനായ ആപസു ഗവീമേ വാർത്താഗത വിശാലതമ പൊലി അനുപാതയകട്ട് നിവസിമിയൻ ദൻ മുഹുന ദീസിരിന ബവ ന വാർത്താബക് ഹെലികർണബ മൂല്യസേവാ സമാഗമക് വന കെപിഎംജി ടാണുവ ഓസ്ട്രേലിയാനു സംഖ്യാലേഖന കാര്യാംശേ ദത്തമത പദനംവ ഗൃഹസ്ഥ ആദായമേ പ്രതിശതയക് ലെസ നയസന്ദഹ പൊലി ഗവീം സേട 5.9ക് ദക്വ വെടിവി യതി ബവ പെൻവാ ദെനവ മീട ഹിത ദീ വാർത്താവു വെടിമ പൊലി അനുപാത ദരീമ 1989 അണുവ ഉദ്ധമന അർബുദേ ദീ വാർത്താവു 5.7 എമ വാർത്താവട അണുവ വിക്ടോറിയ പ്രാന്ത നിവസിമിയൻ പമനക് ആദായമേ അനുപാതികയക് ലെസ 6.9ക് ഇഹലമ പൊലി ഗവീം സിദു കർണവ മീലങ് പ്രവൃത്തിയ സംവേദി തൊറതുരു സഹിതായി വിക്ടോറിയ പ്രാന്തേ ക്രേഗിബേൺ ഹീദി സിദു 15 ദരുവെക്കുഗേ മരണയ സംബന്ധേൻ 16 ദരുവെക്കുട്ട് മിനിമെറും ചോദന ഗുണുകര രക്ഷിത ബന്ധനാഗാരഗത കര തിബെനവ ബദാദാ രാത്രിയേ ക്രേഗിബേൺ പ്രജാവൈദ്യ മധ്യസ്ഥാനേ അസലദി അദാല 15 ദരുവ പി എനും തുവാല സഹിതവ ഹമുവീ തിബുണ മീട അമതര മേ സിദുവീമട്ടമ അദാലവ സാപരാധി ഹാനി സിദു കിരീമേ ചോദന മത 20 തരുണയെക്കുട്ട് എരിഹിവത് പോലീസിയ നീതിമേ ക്രിയാമാർഗ ഗെന തിബെനവ දැන් විදෙස් පුවතක් මහමග වැඩම කරමින් සිටි තායිලන්ත භික්ෂුන් වහන්සේලා 8 රිය අනතුරක් හේතු වෙන්න අපවත් වී තිබෙනවා. විශේෂ අවශ්‍යතා ඇති 11 දරුවෙකු වැඩිහිටි අවසරයකින් තොරව පදවන ලද රථයක ගැටි මෙම අනතුර සිදු වී ඇති බවයි රටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. දැන් ක්‍රීඩා පුවතක් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට එරෙහිව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයෙන් T20 කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත ක්‍රීඩිකාවන් සමත් වුණා. පල්මුව පන්දුර පහර දුන් එංගලන්තය කඩලු පහකට ලකුණු 169යි. පිළිතුරීමට දකුණු අප්‍රිකාවට කඩලු 8ක් තැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 129ක් පමණයි. සඳුදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී එංගලන්තය ඔස්ට්‍රේලියාවට මුහුණ දෙනු ඇත. දැන් තවත් ක්‍රීඩා පුවතක්. FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටේට පිවිසීමේ ඔස්ට්‍රේලියානු පිලේ තීරණාත්මක තරගයේ මෙරට වේලාවෙන් හෙට අලුයම ඊජිප්තුව සමග පැවැත්වෙනවා. ඔස්ට්‍රේලියාව තුළ FIFA පාපන්දු ලෝක කුසලාන තරග සියල්ල නොමිලේ නරඹන්න SBS, SBS Wiseland හෝ SBS On Demand වෙත පිවිසෙන්න. වැඩිදුර ක්‍රීඩා තොරතුරු අද ක්‍රීඩා විග්‍රහයෙන් බලාපොරොත්තු වන්න. ප්‍රවෘත්තිමින් සමාප්තයි. ඔස්ට්‍රේලියාව සිදුවන උණුසුම් සහකාලීන තොරතුරු දැන ගැනීමට SBS සිංහල අපගේ පොඩ්කාස්ට් වෙත සවන් දෙන්න. වැඩිදුර තොරතුරු සඳහා www.sbs.com.au/sinhala අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
2: එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විද්‍යා සහ තාක්ෂණ මණ්ඩලයක් විසින් කෘතිම බුද්ධිය පිළිබඳව ඔවුන්ගේ පළමු ගෝලීය වාර්තාව නිකුත් කර තිබෙනවා. මේ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ රජයන් වලට, ඒ කියන්නේ රටවල පාලනාධිකාරියන්ට, ඒ වගේම මේ නියාමන කටයුතු කරන ආයතන වලට පාලනය කළ හැකි ප්‍රමාණයට වඩා වේගයෙන් AI තාක්ෂණය වර්ධනය වන බව. ඒ වගේම සයිබර් ප්‍රහාර, සාවද්‍ය තොරතුරු සහ ඊටත් එහා බරපතල හානි සම්බන්ධයෙනුත් විශේෂඥයන් අවධාරණය කරනවා. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
3: The panel is intended to help the world separate facts from fakes and science from slop.
2: ඒ අදහස් දැක්වීම ඇන්ටෝනියෝ ගුටරෙස්ගෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වත්මන් මහලේකම්වරයා. AI තාක්ෂණය පිළිබඳ සංවිධානයේ පළමු ස්වාධීන පර්යේෂණ වාර්තාව ඔහු හඳුන්වා දෙන්නේ මේ විදියට. මේ සම්බන්ධයෙන් වන විද්වත් මණ්ඩලයේ පරිගණක විද්‍යාව, ආර්ථික විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ ජනමාධ්‍ය වගේ ක්ෂේත්‍රවලින් විශේෂඥයන් 40 ඇතුළත්. ඔවුන්ගේ කාර්යභාරය තමයි රජයන් වෙත, පාලනාධිකාරීන් වෙත AI තාක්ෂණය සම්බන්ධයෙන් විශ්වාසදායි තොරතුරු ලබා දීම. මොකද මේ අසුරු සනින් වෙනස් වෙන දෙයක් නිසා කොහොමුණත් AI කියන්නේ නිසි පරිදි භාවිත කළොත් බොහෝ වාසි අත්පත් කරගත හැකි තාක්ෂණයක් බව මහල එකම්වරයා පවසනවා.
3: Used well, AI could be the most powerful engine for development, speeding the world's progress on everything from health and hunger to learning and climate. But the panel is just as clear-eyed about the harm artificial intelligence can cause.

0: co-chairs will go through their findings in detail. But first, let me draw a single lesson. The more AI advances without shared rules, the less say governments and people will have in the outcome.
1: විද්වත් මණ්ඩල වාර්තාවට අනුව AI තාක්ෂණය දැනටමත් නව ඖෂධ පරීක්ෂණ දියුණුව සහ අපේ දෛනික ජීවිතයට බලපැවැත්වෙන බොහෝ දේ වෙනුවෙනුත් විද්‍යාඥයන්ට උපකාර කරනවා. ඒ කොහොම වෙතත් AI තාක්ෂණය කළමනාකරණය කිරීමට නිර්මාණය කරපු රීති අභිබවමින් එය වේගෙන් වර්ධනය වීම පිළිබඳවත් අනතුරු ඇඟවීමක් මේ වාර්තාවට ඇතුළත්. විද්වත් මණ්ඩලයේ සම ප්‍රධානී මරියා රෙසා වර්තාවේ සොයාගැනීම පිළිබඳව මේ විදියටයි අදහස් දක්වන්නේ.
2: It is the minimum we all agree on, and that is alarming enough. Three headlines. Pace is not slowing, the power is concentrating, and control is not guaranteed.
1: මේ තාක්ෂණික බලාධිකාරය තියෙන ආයතන කිහිපයක් මත පමණද?
2: A handful of companies and a handful of countries are making the most consequential decisions about humanity's future. The United States alone accounts for 75% of the computing power in the world's largest AI clusters.
1: විද්‍යුත් මණ්ඩලයේ අනෙක් සම ප්‍රධානියා තමයි කැනඩියානු ජාතික පරිගණක විද්‍යාඥයෙකු වන යොෂුවා බෙන්ජියෝ. ඔහු කියන විදිහට සෑම මාස කිහිපයකට වරක් AI තාක්ෂණය සමහර ක්ෂේත්‍රවලදී කඩිනම් වෙනස් වීමකට ලක් වෙනවා. මේ ඉක්මන් වෙනස නිසා AI තාක්ෂණයට කළ හැකි දේ සහ ඒ ආරක්ෂිතව පාලනය කළ හැකි මට්ටම අතර හිඩැසක් නිර්මාණය වෙමින් පවතින බවයි ඔහු කියන්නේ.
3: Technical progress has proceeded quickly, doubling every few months according to some metrics for several years now. Meanwhile, there are still no known technical guarantees that AI will follow our instructions, norms, or laws. And instead, growing evidence to the contrary, including AI acting deceptively.
1: AI තාක්ෂණයේ වර්ධනය හෝ පාලනය සම්බන්ධයෙන් වන සුළු වැරදීමකින් පවා බරපතල තත්ත්වයක් නිර්මාණය වී හැකි බව ඔහු අවධාරණය කරනවා.
3: Looking ahead, the gap between rapidly improving capabilities and effective risk management methods may lead to catastrophic outcomes. We've seen on our radar screen recently the issues with cybersecurity, but companies are worried about bio risks and many in civil society are showing that AI can lead to disinformation that can threaten our democracies and our individual rights.
1: කෘතිම බුද්ධිය පාලනය කිරීම තවත් දුෂ්කර වීමට පෙර අනුගමනය කළ යුතු රීති සහ ගත යුතු ආරක්ෂක පියවර සම්බන්ධයෙන් පැහැදිලි රාමුවක් මේ විද්වත් මණ්ඩල වාර්තාවෙන් ලබා දෙනවා. ඒ වාර්තාවේ ප්‍රතිබල සම්බන්ධයෙන් එළමෙන සතියේ GD වාහි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ පළමු AI සමුළුවේදී සාකච්ඡා කිරීමට අපේක්ෂිතයි. SBS News වෙත හැනා හොඩ්සන් ගෙන වාර්තාවක් ඇසුරින් SBS සිංහල සේවය වෙත සම්පාදනය කළේ තිසරණී විජය බණ්ඩාර. පෘතුගාලය සහ ක්‍රොයේෂියාව අතර තිබුණ උණුසුම් තරඟය දැන් නිමාවට පත් වුණා. ගෝල දෙකට එකක් වශයෙන් ප්‍රබල පෘතුගාල කණ්ඩායම ඉදිරියට යනවා. FIFA ශ්‍රේණිගත කිරීම්වල 13 වන ස්ථානයේ සිටින්නේ ක්‍රොයේෂියාව, පෘතුගාලය 7 වන ස්ථානයේ. ඉතින් පෘතුගාලයේ FIFA සිහිනයේ යනුව තවත් ඉදිරියට යනවා.

0: පුතුගාලක ඔේෂයා තරගේ ඔබට මගහැරුණනම් දැම්යන් SBS ඔන්ඩිමන්් වෙත තරගේ විශේෂ අවස්ථා කාටත් කලින් SBS වෙතින්. ඔබ මේක් විසිටින් SBS සිංහල සජීව විකාශයත් සමගින්.
1: ැනක්වන ටෙලිකතාන්තර සහචිත්‍රපට ඔබගේ ජංගමතුරකතනයෙන් ස්මර්ට් TV මගින් ටැප්ලටකින් හෝ ලැප්ටොප් පරිගණකෙන් නොමිලේ නරමන්න SBS on demand app download කරගන්න. ලොව පුරා විවිධ සංගීත රටාවන්ට නිදහසේ සවන් දෙන්න SBS chill දැන් SBS audio app වෙතින්. SBS World News ඔස්ට්‍රේලියාවෙන් සල්ලෝපුරා ඔබට බලපාන ප්‍රවෘත්ති සෑමදිනකම සවසාහිතයට SBS රූපවාහිනියෙන් සහ SBS on demand වෙතින්. දේශීය සහ අන්තර්ජාතික ආහාරපාන පිළිබඳව පැය 24 පුරාම ඔබ වෙත රසවත් විශේෂාංග සමීප කරන SBS Food රූපවාහිනියේ 33 වැනි නාලිකාවෙන්.
2: Streaming live on SBS On Demand, the Tour de France.
3: It is race on.
2: Shift into gear and watch the world's most brutal showdown.
3: The tension, it is going through the roof.
2: Race for the rivalries, the sacrifice, and the ultimate test of endurance. This isn't just sport, it's pure drama. The Tour de France starts 5th of July on SBS and On Demand.
0: ඔස්ට්‍රලියාවේ පාපන්දු ලෝක කුසලාන ගමනේ ප්‍රබල පිලක් සමගයි මීළඟ තරගය පැවැත්වෙන්නේ. ඒ මෙවර තරගාවලියේ අපරාජිත කණ්ඩායමක් වන ඊජිප්තු කණ්ඩායම. මේ තරගය පැවැත්වෙන්නේ එළඹෙන සෙනසුරාදා. ඒ සිඩ්නි මෙල්බන් වෙලාවෙන් අලුයම 4ට. ඔස්ට්‍රලියාවේ ජාතික පාපන්දු කණ්ඩායම සොකරූස්. ඊජිප්තු ජාතික පාපන්දු කණ්ඩායම ෆේරෝස්. ඉතින් ඔස්ට්‍රේලියානු පිලට සම්මුඛ වන මේ පාරාවෝවරුන් පිළිබඳවයි මේ

0: always going to be a difficult game. You know, once you get through the group stages, which they successfully navigated through, it's all about now knockout stages. So this is where you have to play your best football. This is where you have to strike when your chances are low. You've got to be able to be clinical. And hopefully we can do that and progress one step further.
1: කණ්ඩායම් තරඟ අවධියේදී ඊජිප්තු අයත්ුනේ ජී කාණ්ඩයට. මේ කාණ්ඩේ අනෙක් රටවල් විදියට හිටියේ නවසීලන්තය, බෙල්ජියම සහ ඉරානය. ඉරානයයි බෙල්ජියමයි එක්ක තිබුණු තරඟ ජයපරාජයෙන් තොරව අවසන් වෙන්නේ සෑම කණ්ඩායමක්ම ගෝල එක බැගින් ලබාගෙන. නවසීලන්තේ ගෝල 3-1 වශයෙන් පරාජයට පත් කරමින් ඊජිප්තුව ඔවුන්ගේ අපරාජිත ලකුණ තරඟාවලිය පුරා තබා ගන්නවා. එවගේම ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟවලත් ඔවුන් කිසිදු තරගයකින් පරාජය වුණේ නැහැ. තරඟ 8කින් ජය ලැබුවා, තරඟ 2ක් ජය පරාජයකින් තොරව අවසන් වුණා. ඕස්ට්‍රේලියාව සහ ඊජිප්තුව ලෝක කුසලානයකදී පළමු වරට උරෙන්නුර ගැටෙන්නේ මේ තරඟයේදී. එවගේම ඊජිප්තු කණ්ඩායම නොකවුට් වටයකට පිවිසෙන පළමු වරත් මෙයමයි. ඔවුන් 1934, 1990 සහ 2018 යන වසරවලදී කණ්ඩායම් අධියරේ ඒ තරඟවලින් ඉවත් වුණා. කණ්ඩායම් නායකත්වය ලිවර්පූල් සුපිරි ක්‍රීඩක මොහොමඩ් සලාගෙන්. ඔහු නවසීලන්තයට එරෙහිව ජයග්‍රාහී ගෝලය ලබා ගත්තා. ඒ වගේම තරඟාවලිය පුරා තවත් ගෝලයක් ලබාගෙන තියෙනවා. නමුත් ඕස්ට්‍රේලියාව සමග තරඟයට ඔහු සහභාගී වෙනවද කියන ප්‍රශ්නයක් පැන නැගිලා. ඒ ඉරානයත් එක්ක තිබුණු තරඟයේදී සිදුවන ආබාධයක් නිසා ඊජිප්තු පාපන්දු සම්මේලනය මේ වෙනකොට ආබාධය තහවුරු කරලා තියෙනවා. නමුත් ඕස්ට්‍රේලියාව සමග තරඟයට ක්‍රීඩා කරනවද නැද්ද කියන එක තවම තහවුරු කරලා නැහැ. සලා විතරක්ම නෙවෙයි, ඕස්ට්‍රේලියානු පිලට ඒ වගේම තවත් ප්‍රබල අභියෝගයක් ගෙන එන ක්‍රීඩකයෙකු තමයි මැන්චෙස්ටර් සිටි ක්‍රීඩක ඕමාර් මාමුෂ්. ඉතින් සම මට්ටමේ ක්‍රීඩා කෞශල්‍යයන්ගෙන් නිපුණතාවන්ගෙන් යුත් කණ්ඩායම් දෙකක් ෆිෆා ශ්‍රේණිගත කිරීම්වල 26 වන ස්ථානයේ ඊජිප්තුව රැඳී ඉන්නකොට ඕස්ට්‍රේලියාව ඊට ස්ථාන දෙකක් ඉදිරියෙන් ඉන්නවා. ඔප්ටා අනාවැකිවලට අනුව සොකරූස් පිලට දිනුම සම්බන්ධයෙන් හිමි වෙන්නේ 46% ප්‍රතිශතයක්. ඕස්ට්‍රේලියාවත් ඊජිප්තුවත් මින් පෙර තරඟ වැදී තියෙනවා. නමුත් ඒ ලෝක කුසලානයකට නොවෙයි. 1987 ප්‍රෙසිඩෙන්ට්ස් කප් කිරුල සොකරූස් පිලට හිමි වෙද්දී ඊජිප්තුවයින් පෙර පැවති සුහද තරඟයකින් ජය හිමි කරගෙන තිබෙනවා. සෙනසුරාදා දින ඕස්ට්‍රේලියාව සහ ඊජිප්තුව අතර පැවැත්වෙන තරඟය වගේම මෙවර ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සියලු තරඟ සජීවීව නොමිලේ නරඹන්න SBS on demand වෙත පිවිසෙන්න. හුණුසුම් තරඟ විස්තර සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සුදානම්. SBS සිංහල සේවය ඔබ වෙත සමස්ත ඕස්ට්‍රේලියාවම ආවරණය කරමින් ගෙන එන විශේෂාංග මාලාව අද දවසේ ඇරඹෙනවා ඒ ඇසිදිසි ඇඩිලේඩ් විශේෂාංගෙන්. මේ කුමුදුනී සිල්වා දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත තොරතුරු ඔබ වෙත සමීප කරමින්.
2: ඇසිදිසි ඇඩිලේඩ් SBS සිංහල ගුවන් විදුලියෙන් දකුණු ඕස්ට්‍රේලියාවේ පුවත් සහ විශේෂාංග ඔබ වෙත ගෙන එන මාසික සාර සංග්‍රහය. ඉදිරිපත් කිරීම කුමුදිනි සිල්වා, ඇඩිලේඩ් නගරයේ සිට. ඇසිදිසි ඇඩිලේඩ් SBS Sinhala Radio's monthly digest of South Australian news and features. Brought to you by Kumudini Silva from Adelaide.
3: ආයුබෝවන්. ඔබ දැනටමත් දන්නවා SBS Sinhala ගුවන් විදුලියෙන් ජූලි මාසයේ පටන් ඕස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකින්ම සහ ටෙරිටරියකින්ම මාසික පුවත් සහ විශේෂාංග වැඩසටහනක් ඒ ප්‍රාන්තවල වාර්තාකරුවන් විසින් ඉදිරිපත් කරනවා. අද ජූලි මාසයේ ඇඩිලේඩ් නගරයෙන් ගෙන එන ඇසිදිසි ඇඩිලේඩ් පළමුවෙනි වැඩසටහන. ශ්‍රී ලංකාවේ පොසොන් උත්සවය පාදක කරගනිමින් සිංහල බෞද්ධ පාසලේ දූ දරුවන් භක්තිගී ප්‍රසංගයක් පැවැත්තුවා ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාර පරිසරයේදී. ඒ පසුගිය පොසොන් පුන් පෝය දිනේ.

සිංහල බෞද්ධ පාසලේ ගරු ලේකම් හිරුනි දසනායක මහත්මිය ඒ ගැන පැවසූ වැඩි විස්තර අපේ පොඩ්කාස්ට් තුලින් ඔබට සවන් දෙන්න පුළුවන්.

0: ජූලි මස 1 වෙනිදා සිට 19 වෙනිදා දක්වා ඇඩිලේඩ් නගරයේ රාත්‍රී කාලයේදී පැවැත්වෙන සැනකෙළියක් ගැනත් ඔබට අපේ ඇසිදිසි ඇඩිලේඩ් සම්පූර්ණ වැඩසටහනෙන් සවන් දෙන්න පුළුවන්. කැෆේ ඇන්තනී නිර්මාතෘ ඇන්ටන් ෆර්නැන්ඩෝ මහතා තම දසවසරක සේවයට ඇඩිලේඩ් ප්‍රජාවට ස්තුතිය පුද කරයි. සම්පූර්ණ වැඩසටහන ඔබට සවන් දෙන්න පුළුවන් SBS සිංහල පොඩ්කාස්ට් හි ඇසිදිසි ඇඩිලේඩ් වැඩසටහනින්. ඔබ මේ රැඳී සිටින්නේ SBS ගුවන් විදුලියේ ඇසිදිසි ඇඩිලේඩ් සමගයි. දැන් ජූලි මාසයේ ඇඩිලේඩ් නගරය අවටින් ලැබෙන ප්‍රජාපුවත් කීපයක්. කොළඹ නාලන්දා විද්‍යාලයට සිය වසරක් සපිරීම නිමිත්තෙන් ඇඩිලේඩ් නාලන්දා ආදිශිෂ්‍ය සංගමය සංවිධානය කරන අටවිසි බුද්ධ පූජාමය පින්කම ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේදී ජූලි මාසයේ 4 වැනි සෙනසුරාදා සවස් වරුවේදී පැවැත්වෙනවා. ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයට ආධාර පිණිස ශ්‍රී ලංකන් කරි නයිට් 2026 ජූලි මාසයේ 11 වැනි සෙනසුරාදා සවස 6 සිට පැරෆිල් ගාර්ඩන්සි එන්කෝ ශාලාවේදී පැවැත්වෙනවා. ඇඩිලේඩ් මහමෙවුනා අසපුවේ දායක පිරිස විසින් ඇසල පෝය නිමිත්තෙන් ජූලි මාස 25 සහ 26 සතියන්තයේ සවස 6 සිට 9 දක්වා පහන් කූඩුවක් ප්‍රදර්ශනය කරනවා. ඒ සෝල්ස්බරිහි මහමෙවුනා අසපු පරිසරයේදී. ඇසිදිසි ඇඩිලේඩ් දකුණු ඔස්ට්‍රේලියාවේ පුවත් සහ තොරතුරු ඔබ වෙත ගෙන එන මාසික සාර සංග්‍රහය. ඇසිදිසි ඇඩිලේඩ් සම්පූර්ණ වැඩසටහන SBS සිංහල පොඩ්කාස්ට් තුලින් ඔබට සවන් දෙන්න පුළුවන්. නැවතත් අගෝස්තු මාසයේ මුල සතියේදී හමුවෙමු. ඔබ සැමටම සුබ දවසක්. කුමුදිනී සිල්වා ඇඩිලේඩ් නගරයේ සිට.
1: විශේෂයෙන්ම කිව යුතු කාරණාවක් තියෙනවා. කුමුදිනි කිව්ව වගේම සජීව විකාශය සඳහා විනාඩි කිහිපයකට කැටියුණු මේ විශේෂාංගයේ සවිස්තරාත්මක දිගහැරුම ඔබට SBS සිංහල අපේ වෙබ් අඩවියෙන් ශ්‍රවණය කරන්න පුළුවන්. ඉතින් මේ ඔබ ජීවත්වන ප්‍රාන්තයේ ඔබේ ප්‍රජාවගේ තොරතුරු ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් විදුලි සේවයකින් ඇසෙන එකම අවකාශය වසර 45ක් පුරා සිංහල බසින් ඔස්ට්‍රේලියාව පුරා ඇසෙන නාමය SBS සිංහල.

0: කුමුදින කිව්වනේ ඇය ආයේ තමුවෙන්නේ අගෝස්තු මාසයේදි කියලා. අපේ මේ නව වැඩසටහන් මාලාවේ විකාශන කාල සටහන මෙන්න මෙහෙමයි. ඒ අනුව දැන් සෑම මසකම පළමු සිකුරාදා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ තොරතුරු රැගත් ඇසිදිසි ඇඩිලේඩ් ඇසෙනවා. සෑම මසකම දෙවන බ්‍රහස්පතින්දා කැන්බරා අඩහැරය. සෑම මසකම දෙවන සිකුරාදා ක්වීන්ස්ලන්ත සැරිසර. මාසයේ තුන්වන සිකුරාදා පර්ත් තතු මංජරි. මාසයේ සිවුන බ්‍රහස්පතින්දා උතුරු භූමි ප්‍රදේශයෙන් සුන්දර ඩාවින් සහ සිවුවන සිකුරාදා ටැසි මන්සලයේ තස්මේනියා ප්‍රාන්තයේ ශ්‍රී ලංකේය ප්‍රජාවගේ තොරතුරු රැගත් විශේෂාංග. ඉතින් මීට අමතරව සෑම සතියකම ලෝකයේ වඩාත් අවධානයට ලක්වන ජාත්‍යන්තර පුවත් පිළිබඳව විග්‍රහයකුත් ඒත් එක්කම මේ ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු විමසමකුත් ඔබ වෙත ගෙනීමට සූදානමින් ඉන්නවා. වසර 45ක් පුරා සිංහල බසින් ඔස්ට්‍රේලියාව පුරා ඇසෙන එකම ජාතික ගුවන් විදුලි සහ බහුවිධ මාධ්‍ය සේවය SBS සිංහල සේවය සමග ඉදිරියෙත් නිරන්තරයෙන්ම රැඳී සිටින ආරාධනා කරනවා. ඔබ මේ එකතු වී සිටින්න SBS සිංහල සජීව විකාශයත් සමගින්.
1: ලොව පුරා විවිධ සංගීත රටාවන්ට නිදහසේ සවන් දෙන්න SBS Chill. දැන් SBS audio app within විශිෂ්ට ගුරුවරුන් සමවිටම සිසුන් දිරිකැන්වීමේ ක්‍රම සොයමින් සිටියේ ගුරුවරුන් සඳහා විෂයමාලා පෙළගැස් වූ අන්තර්ජාල මාධ්‍ය SBS learn sbs.com.au/learn වෙත පිවිසෙන්න. ලෝපුරා මිනිසුන්ගේ විශ්මිත තොරතුරු එකටම සුවන සම්මානලාභී රූපවාහිනී වාර්තාමය වැඩසටහන ඩේට්ලයින් අඟහරුවාදා රාත්‍රී 9:30ට SBS රූපවාහිනියෙන් සහ ඔන් ඩිමාන්ඩ් වෙතින්. ඔස්ට්‍රේලියා එක්ස්ප්ලේන්ඩ් නව සංක්‍රමණිකයන්ට නිවාස, සෞඛ්‍ය, රැකියා සහ තවත් බොහෝ දේ පිළිබඳ තොරතුරු සමගින් උදව් කරයි. පිවිසෙන්න sbs.com.au/australiaexplained. sbs.com.au/sinhala ඔබගේ තොරතුරු දැනගන්න ප්‍රමුඛතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. නවතම පුවත්සා විශේෂාංග ලබා ගන්න පිවිසෙන්න sbs.com.au/sinhala. ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රිය කරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වී ඔබගේ අදහස් අප සමග බෙදා ගන්න. SBS Facebook පිටුවට ලයික් කරන්න. SBS සිංහල සේවය Facebook පිටුනොත්.
2: නවනලු කලා ගී රස ලතා ඇසිදිසි රටා
3: තර්ෂියෙක් තරු කතා

0: ආයුබෝවන්. ඒ හඬින් ප්‍රේමයේ අරුත හිත පතුලටම දැනෙන්න ගයන්න ඔහුට පුළුවන්. ඔහු ගයන ඕනම ගීතයක් හරිම ඉක්මනින් රසික සිත් ආදරයෙන් වැළඳගන්නේ අන්න ඒ නිසා. ඉතින් ඒ නිහතමානී ජනප්‍රිය ආදරණීය තරුවට අපි ආරාධනා කළා අද තරුෂයෙක්ව තරු කතාව හැඩ කරන්න. නමින් ප්‍රවීණ ගායන ශිල්පී චන්දන ලියනාරච්චි. ආයුබෝවන් කියලා ගොඩක් ආදරෙන් ගෞරවයෙන් ඔබව පිළිගන්නවා.
1: ආයුබෝවන්.
0: ගායන ශාස්ත්‍රයට පිවිසුණු මුල්ම කාලය ගැන මතකයේ අපි අවදි කරමුද?
1: ඔව්, ඇත්තටම ශාස්ත්‍රයට මම දියුසිනේ ජාතික තරුණ සභාවේ බෙල්ලුත් සෞන්දර්ය නිකේතනයේ හරහා මේ ඇත්තටම තුන් අවුරුදු සංගීත ඩිප්ලෝමාවක් හදාරුවා. ඊට පස්සේ තුන්වෙනි අවුරුද්ද තමයි මේ මගේ පළවෙනි නිර්මාණය කරන්න මට අවස්ථාව උදා වුණේ. ඉතින් මගේ සංගීත ගුරුතුමා ශාරද නිහල්ගම් මේවා සර් යට තමයි සංගීතය හැදෑරුවේ, සහ එතුමානන් අතින් තමයි පළවෙනි නිර්මාණයේ ගීත නිර්මාණය වුණේ. පොල් රූපාවිය සහ සිත පරෝගියා ගීත දෙක මුලින් ජනප්‍රිය වෙනවා. ඒක තමයි මගේ ආරම්භය.
0: ජාතික තරුණ සේවා සභාවට මුලින්ම ගිය ඒ දවසේ හිතුණද එදා පටන් ගත්ත ගමන මේ තරම් සාර්ථක වෙයි කියලා?
1: මම පාසල් අවදීදී ගොඩක් සංගීතයට ඇලුම් කරා සහ හැකියාව තියෙනවා කියන එක අඳුරගත්තට පස්සේ සංගීතමය කටයුතු සහ විෂයක් හැටියට හැදෑරුවා වගේම නොයෙකුත් වැඩසටහන් සහ තරඟවලට සහභාගී වෙලා ජයග්‍රහණ ලැබුවා. නමුත් ගායන ශිල්පියෙක් මේ කියන්නේ වීමේ එකම අරමුණින් ඇත්තර මෙහෙම අරමුණකින් සීනකින් නෙමෙයි මම මේ බෙලුට් සංසරණය ගෙදර ඇතුළත් වුණේ.
0: මේ වෙනකොට ඔබ ගීත කීයක් විතර ගායනා කරලා තියෙනවද?
1: මේ වෙනකොට ගීත 600කට වැඩි ප්‍රමාණයක් ගායනා කරලා තියෙනවා.
0: එදා ඒ පටන් ගත්ත ගමනේ සාර්ථකත්වයේ විදිහට රසික පිරිස ඔබව මේ වෙනකොට ගොඩක් ආදරයෙන් වැළඳගෙන තියෙනවා. ඉතින් අපි කැමති ඔබේ මధుර මනෝහර හඬින් ගීතයක පුංචි කොටසක් මේ වෙලාවේ අහන්න තියෙනවා නම්.
1: ඔව්, පොඩි කොටසක් කියමු.

0: किसी के नेकुनती।
1: ජනප්‍රිය ගායකයෙක් විදිහට රසිකාදරයක් දෙනාගෙන මේ තරම් කාලයක් කලා ශේෂ්ත්‍රයේ රැඳෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද ඔබ හිතන විදිහට?
0: එකත් මම කලින් කාලේ කරපු නිර්මාණ මගේ රසක රසිකාවිය වෙළඳ ගත්තා. මාස 31ක් වගේ කාලයක් වෙනවා ශිස්ත්‍රයට ඇවිල්ලා. ඉතින් මේ දශක 3කට වැඩි කාලයක් මට ඉන්න ලැබුණේ මගේ ආරම්භයේ සිට මේ දක්වා කලින් කාලේට රසිකාවිය වෙළඳ ගත්ත නිර්මාණ කරන්න ලැබුණා වගේම ඒ නිර්මාණවලට සාධාරණත්වයේ නිර්මාණවලට මේ තාක් ඉෂ්ට කරලා තිනවා කියලා මම විශ්වාස කරනවා. ගායන ශිල්පී කරේ ඉදිරිපත් කරන මේ අභ්‍යාසය කියන එකත් අවශ්‍යයි.
1: ඉස්සර ගායනා කරපු ගීත තරමට අලුත් ගීත රසිකයින් අතර රැඳෙනම අඩුයි කියලා තැම්මයි කියනවා. ඔබට දැනෙන විදියට ඒකට හේතුව මොකක්ද?
0: ලොකු තරංගයක් තියෙනවා. ඇත්තටම තේ තරංගය තුළ නිර්මාණයක් උඩට ගන්නවා කියන එක ඇත්තටම අසීරු කාරණාවක්. අලුත් විදියට කරන හොඳ නිර්මාණ රසිකයින් අතරට යවන්න පුළුවන් කමක් තියෙනවා. ඒකට ඇත්තටම ඒ උත්සාහය අපි මම ඉන්නවා. ලොකු තරංගයක් තියෙනවා. ඉතින් තරංගය තුළ අපි ඉන්නවා. මේ කෙසේ හෝ ඒකට උත්සාහ කරන්න ඕන කියන එකයි මගේ හැඟීම.
1: පැරණි ගීත රීමේක් කරන එක ගැන මොකද හිතන්නේ?
0: දැන් මගේ දැන් මේ අනු ගණන් වල කියපු සින්දු ඇත්තටම දැන් අද ඇහෙනකොට මගේ දැන් වොයිස් එකේ මේ ටෝන් කාලය එකත් ගොඩක් වෙනස්. අපි පරණත වීම සහ ඒ හඳත් දැන් මේ ගැඹුරු වෙලා තියෙනවා. ඒ වගේ අර දැන් ඒ කාලේ ගත්තා මේ හඳ තරුණ කාලේ හඳ වෙනස්. ඒ වගේම මම හිතන්නේ ආපහු අලුත් මියුසික් අලුත්ෙන් කරලා ආපහු රසිකයින් අතරට දැන් දුන්නොතින් ඒක කොහොඳක් වෙනවා සහ රසික රසිකයන් විනෝද කරන සාධාරණත්වයක් වෙනවා පවතින සහ යන විදිහත් එක්ක. ඒ නිර්මාණ අලුත් වෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා.
2: තරුෂි එක්ක තරු කතා.
1: අද තරුෂේක තරු කතාව හැඩ කරන්නේ ප්‍රවීණ ගායන ශිල්පී චන්දන ලියනාරච්චි. කාලයත් එක්ක හඬේ පොඩි වෙනසක් වුණා කියලා කිව්වට රූපේ වෙනසක් වෙන්නේ නැත්තේයි. කොහොමද එදා තිබුණු කඩවසම් බව අදටත් ඒ විදිහටම පවත්වගන්නේ?
0: නැතර මම ඉතින් රූපය කියන්නේ කලාවත් එක්ක සංගීතයත් එක්ක මියුසික් එක ඉතින් සතුටින් ඉන්නවා ඉන්න උත්සාහ කරනවා. වෙන විශේෂයක් නැහැ. ඉතින් ප්‍රශ්න නැති මනුස්සයෙක් නැහැ. නමුත් එකක් තමයි මම සතුටින් ඇත්තටම හැම දෙයක්ම සන්තෝෂෙන් සහ හොඳ හිතින් කරන්න උත්සාහ කරනවා. තරහකාරයෝ නැහැ. හිත හොඳින් ඉන්නවා. ඊර්ෂ්‍යා ක්‍රෝධය නැති. මම හිතන්නේ ඔහොම එහෙම වගේ ජීවත් වෙනකොට ඔයා කිව්ව දේ එහෙම කාට හරි පේනවනම් මම හිතන්නේ එහෙම වෙන්න කියලා ඇති කියලා මම හිතනවා.
1: ඔබට විවේචන එල්ල වෙලා නැද්ද?
0: විවේචන කියලා හැමතම ලොකු විවේචන නම් ඇත්තටම මේ මෙල්ලර. හැබැයි මේ නොවී තිබිලත් නැහැ. මුල් කාලයේ තමයි අපි කරන නිර්මාණ පිළිබඳව, මුල් කාර්ය කරන නිර්මාණ පිළිබඳව ඒ වගේ අදහස් උදහස් සහ එක එක දේවල් කතා බහ කෙරිලා තියෙනවා. ඉතින් නමුත් ඒ සියල්ල පරයා රසික රසිකවන් ආදරය සහ නිර්මාණ වලට ආදරය ලැබෙනකොට ඒවා අපේ පැත්තෙන් අපි අපේ සාධාරණත්වය අපි සාධාරණ දේ අපි ඉෂ්ට කරලා තියෙනවා නම් අපේ හද සාක්ෂිත එකඟ නම් මම හිතන්නේ ඒක කාලය විසින් විසඳන ප්‍රශ්න බවට පත් වෙනවා. ඒ සමහර පොඩි දේවල් මම ගණන් ගෙන නැහැ.
1: යුග ගීතයක් ගායනා කරන්න කැමතිම ගායිකාවන් 3 දෙනෙක් තෝරගන්න කියලා කිව්වොත් ඔබ තෝරගන්නේ කාවද?
0: ඒක ටික අමාරු ප්‍රශ්නයක් නේ. මේ කියන්නේ ඇත්තට මම කැමති ගායන ශිල්පිනියන් ගොඩක් ඉන්නවා. ඒ අතරින් 3 දෙනෙක් නම් කරන එක ඇත්තටම ටික අසීරු කාරණයක්. මාත් එක්ක යුග ගීත කියලා තිනවා මේ වෙනකොට චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය, ශාශිකානි සංසලා, උරේෂා, නිරෝෂා ඒ හැම කෙනෙකුටම මම යුග ගීත ගණ කරන හැම එක්කම ගණ කරන කැමති.
1: දැන් ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබේ ආදරණීයන් බලන්න රසෝගේ ප්‍රසංගයත් අරගෙන ඔස්ට්‍රේලියාවේ යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නේද?
0: ඔව්, ඇත්තට මේක ලබන ඔක්තෝබර් මාසේ ඔස්ට්‍රේලියාවේ සංචාරයක් නිරත වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. කරුණාත දිරුගනේ අයියත් ඒ වගේම සිගුමිනි සමගින් අපි 3 දෙනා තමයි මේ රසෝගේ ප්‍රසංගය සඳහා සහභාගි වෙන්නේ. ඉතින් අවුරුද්දේකට වගේ පස්සේ තමයි මම මේ යන්නේ ඔස්ට්‍රේලියාව වලට. ඉතින් ඒක පැත්තෙන් ගත්තාම දිවුල්ගනේ අයියත් එක්ක මම ටුවර් එකක් ගිහිල්ලා නැහැ. ඒක විශේෂයක් වෙනවා. ඉතින් කරුණාත දිවුල්ගනේ අයියගේ ඇත්තම නිර්මාණ ගත්තාම බොහොම රසවත් අරවත් නිර්මාණ රසක් ගයපු කෙනෙක්. සිව්මිනි ගැනත් මතක් කරන්න එහෙම බොහොම දක්ෂ තන්තරම ගායන වේදිනියක්. 3 දෙනා එක්කම මම හිතන්නේ අපේ ආදරණීය ප්‍රේක්ෂකින් වෙනුවෙන් රසවත් විඳ ගන්නට හැකි ප්‍රසංග මාලාවක් කරන්නට අපිට හැකියි කියන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.
1: හොඳයි, එහෙමනම් ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ සූදානමින් ඉන්න රසෝගේ ප්‍රසංගය නරඹන්න. අපි මතක් කරමුද ඔබේ ඉදිරි නිර්මාණ ගැනත්?
0: ඔව්, ඉදිරි නිර්මාණ දැනට මේ දවස්වලත් පණිගත කිරීම අලුත් නිර්මාණ කීපෙරිම දායක වුණා. ලයිව් සහ මේ තාක්ෂණය පාවිච්චි කරලා කරපු නිර්මාණ මේ දෙක තුනක් දැන් ඉලක්ක කරගෙනවා මේවා වීඩියෝස් කරලා ඒවා සම්පූර්ණ කරලා ආදරණීය රසික රසිකයන් වෙනුවෙන් එළි දක්වන බලාපොරොත්තුෙන් ඉන්නවා ළඟදීම. මම විශ්වාස කරනවා ඒ වගේ කියන්නේ ඇත්තරම විඳින්න පුළුවන් නිර්මාණ හැටියට තමයි ඒවා මම මේ රසිකයන් අතරට ගේන්නේ. හොඳ ප්‍රතිචාර ලැබෙයි කියන විශ්වාසය තියෙනවා.
1: ඒ ඉදිරි නිර්මාණ හැම දෙයක්ම අතිසාර්ථක වෙන්න කියලා අපිත් හදවතින්ම සුබ පැතුම් එකතු කරනවා. බෙහෙවින්ම ස්තෝතියි අද තරුෂී එක්ක තරු කතාව හැඩ කරන්න අපිත් එක්ක සම්බන්ධ වුණාට ප්‍රවීණ ගායන ශිල්පී චන්දන ලියනාරච්චි ඔබට.
0: හොඳයි, බොහොම ස්තුතියි ඔබටත්. අතර ගොඩක් සතුටුයි සහ මේ කතාවට මට මාව එක්ක කරගත්තට ගොඩක් ස්තුතියි.
1: එහෙමනම් අදට තරු කතාවෙන් සමුගන්න තමයි මේ සූදානම් වෙන්නේ. ප්‍රාර්ථනා කරනවා ඔබට සතුට සැනසීම පිරුණු සුන්දර දවසක් වෙන්න කියලා. පරිස්සමෙන් කල්පනාවෙන් ඔබේ වැඩ කටයුතු කරගන්න මම තරුෂි අතුකෝරළ. සතුටින් ඉන්න.
2: නව නළු කලා ගී රස ලතා ඇසිදිසි රටා
1: තරුෂි එක්ක තරු කතා.
3: මේ ගතවන දවස් ක්‍රීඩාපුවත් මවන ක්‍රීඩාපුවත් මැවෙන දවස්. FIFA ලෝක කුසලාන තරඟාවලියේ පමණක්ම මේ වෙනකොට වාර්තා කිහිපයක්ම අහන්න ලැබෙනවා. මේ කණ්ඩායම් සහ ක්‍රීඩකයන්ගේ තනි පුද්ගලයන්ගේ වාර්තා. ඉතින් ඒ විදිහට පාපන්දු ලෝකයේ පුවත් ඇසෙනකොට 2020 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් අවසන් මහා තරඟය ගැනත් ඔන්න තොරතුරු අහන්න ලැබෙනවා. අද දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්ුත් අපි ඒ පුවතට සවන් දුන්න. අවසන් තරගේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතරය පැවැත්වෙන්නේ එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී. ඉතින් මේ සියලු විස්තර මේ විරාමයෙන් අනතුරුව සවිස්තරාත්මකව ඔබ වෙත ගෙන එන සුදානම්.
4: SBS Audio app ඔබේ දරකතෙන් SBS සිංහල ගුවන්විදුලි වැඩසටහන් සහ පොඩ්කාස්ට් වලට සවන් දීමට ඇති හොඳම ක්‍රමයයි. SBS Audio app නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පිවිසෙන්න App Store හෝ Google Play වෙත.
5: SBS South Asian brings you closer to South Asia. News in 10 languages, the SBS Spice podcast, and the hottest tracks on SBS South Asian Radio. There is so much to explore. Check it out now on the SBS Audio app or website.
6: දේශීය සහ අන්තර්ජාතික ආහාර පාන පිළිබඳව පැය 24 පුරාම ඔබ වෙත රසවත් විශේෂාංග සමීප කරන SBS Food රූපවාහිනියේ 33 වෙනි නාලිකාවෙන්. විශිෂ්ට ගුරුවරුන් සමවිටම සිසුන් දිරිගැන්වීමේ ක්‍රම සොයමින් සිටියේ. ගුරුවරුන් සඳහා විෂයමාලා පෙළගැස් වූ අන්තර්ජාල මාධ්‍ය SBS Learn sbs.com.au/learn වෙත පිවිසෙන්න.
7: Alone Season 4, The Arctic.
8: 10 brave souls, far from home, close to freezing.
9: It's a whole new frontier.
10: Oh my God!
8: Alone Australia, streams 15th of July on SBS On Demand.
6: අදම SBS Audio app එක download කර ඔබගේ ප්‍රියතම වැඩසටහන් සියල්ලටම සවන් දෙන්න. ඒ App Store හෝ Google Play within නොමිලේම ලබාගත හැකියි.
11: ජය පරාජය මැදින් ගලා යන සද්දින කෙලිබිමේ උණුසුම
6: SBS සිංහල ගුවන් විදුලියේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
12: ආයිබෝවන් ඔබ අදත් SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය සමගින්. බටහිර ඉන්දිය කොදෙව් පිළ සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිළට ඉනිමක සහ ලකුණු 217ක පරාජයක් හිමි වුණා. මෙම පරාජයත් සමගින් ශ්‍රී ලංකා පිළ ICC ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානයට පත් වී තිබෙනවා. ඒ තරඟ තුනකින් එක් තරඟයක් පමණක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණේ සිටින්නේ තරඟ 8කින් 7ක් ජයගෙන සිටින ඕස්ට්‍රේලියාවයි. ශ්‍රී ලංකාව සහ කොදෙව් පිළ අතර දෙවන සහ අවසන් ටෙස්ට් තරඟය මෙල්බන් නුවර වේලාවෙන් හෙට අලුයම ආරම්භ වීමට නියමිතයි. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථාව පිළිබඳව පරිවර්තන කමිටු සභාපති එරාන් වික්‍රමරත්න මහතා මෙසේ අදහස් දක්වා සිටියා.
13: විශේෂයෙන්ම ව්‍යවස්ථාව ගැන හෙම මොනද කළ යුතු වෙනස් වීම් ගැන එව ඉදිරිපත් කළා. ඉදිරිපත් කරපු අය එක සාකච්ඡාවලුත් පැවැත්වුවා මෙතන ගැන. ඒ අනුව ව්‍යවස්ථාව සම්පූර්ණ කරන එක ඒ කටයුත්ත තව ජාත්‍යන්තර මට්ටමටත් තියෙනවද කියලා බලන්න ICC එකේ හිටපු නීතිඥතුමා යාවත් අපි ගෙන ගත්තා. ලංකාවට ඇවිල්ලා දවස් ගානක් මෙහි ගත කළා. කොමිටියකත් එක්ක ජනාධිපති නීතිඥ මහතුරු දෙන්නෙක් ඉන්නවා. ඒකලගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායක කොමිටුවක් තියෙනවා. ඒ අයත් එක්කත් සාකච්ඡාවල් පැවැත්තුවා. පවතල එක ඒක හදලා ඒක දැන් මේ මාසේ ඒක අවසන්. ඊට පස්සේ අපි ඒක පාර්ලිමේන්තුවට ගෙනියන්නේ කියන්නේ.
12: කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටේ සඳහා පිවිසෙන්නට ශ්‍රී ලංකා පිල අපොහොසත් වුණා. කෙසේ වෙතත් මූලික වටේ සහභාගී වූ තරඟ පහෙන් තුනක් ජය ගනිමින් බී කාණ්ඩේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයේ හිමිකරගත්තේ ශ්‍රී ලංකාවයි. එහිදී නව සීලන්තයේ, ස්කොට්ලන්තයේ සහ අයර්ලන්තයේ යන කණ්ඩායම් පරාජය කරන්නට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ අනුව 2028 ICC කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඍජුවම සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා පිලට හැකියාව ලැබුණා. දෙදහස් 28 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් තරගාවලිය සඳහා ක්‍රිකට් තරග ඉසව්වෙන් කාන්තා සහ පිරිමි කණ්ඩායම් 6 බැගින් සහභාගී වන බව ICC නිවේදනය කරනවා. T20 ශ්‍රේණිගත කිරීම අනුව කලාප පහෙන් කණ්ඩායම් පහක් සුදුසුකම් ලබන අතර අනෙක් කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරගාවලියකින් තෝරා ගැනීමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා T20 කණ්ඩායම් දෙකටම 2027 වසරේ පැවැත්වෙන එම සුදුසුකම් ලැබීමේ තරගාවලිය ක්‍රීඩා කිරීමට සිදුවනවා. ඔලිම්පික් තරඟ සඳහා ක්‍රිකට් තරඟයක් වන්නේ 1900 වසරේ පැවති තරගාවලියෙන් පසුවයි. ටෙස් තරඟ දෙකකින් යුතු තරගාවලියකට සහභාගී වීම සඳහා ඉන්දීය ක්‍රිකට් පිල එළඹෙන අගෝස්තු මස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. එහි පළමු ටෙස් තරඟය අගෝස්තු 15 වනදා ගාල්ලේදී ආරම්භ වන අතර දෙවන තරඟය අගෝස්තු 23 වනදා SSCPTේදී ආරම්භ වනවා. මෙය පැවැත්වෙන්නේ ICC ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියට සමගාමීවයි. අන්තර්පාසැල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව අපරාජිතව හිමිකරගන්නට මහනුවර ත්‍රිත්ව විදුහල සමත් වුණා. කුසලානංශයේ අවසන් සතියේ පැවති තරගයේදී ත්‍රිත්ව විදුහල ලකුණු 20-7 ලෙස ශාන්ත පීතර විදුහල පරාජයට පත් කළා. කුසලානංශයේ අනුශූරතාව හිමි වූයේ තරඟ පහකින් තුනක් ජයගත් ජහිරා විදුහලටයි. කෙසේ වෙතත් ජහිරා විදුහල සහ ඉසිපතන විදුහල අතර පසුගිය සතියේ පැවති තරඟයෙන් ලකුණු 31-29 ලෙස ජය හිමි කරගත්තේ ඉසිපතන විදුහලයි. පසුගිය සතියේ පැවති අනෙක් තරඟයේදී රාජකීය විදුහල ලකුණු 33-17 ලෙස වෙස්ලි විදුහල පරාජය කරන්නට සමත් වුණා. මේ අතර තරඟාවලියේ පළඟ ශූරතාව හිමි වූයේ ශාන්ත ජෝසප් විදුහලටයි. ගල්කිස්ස විද්‍යා විදුහල බඳුන ශූරතාව හිමි කරගන්නට සමත් වුණා. SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයේ දැන් අවධානය ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සහ ඔස්ට්‍රේලියානු ක්‍රීඩා පිටිය වෙතයි. මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන වටය සඳහා සුදුසුකම් ලබන්නට ඔස්ට්‍රේලියාව පසුගියදා සමත් වුණා. ඒ පැරගුවේ පිළ සමග පැවති තීරණාත්මක තරගය ජයපරාජයෙන් තොරව අවසන් කර ගැනීමත් සමගයි. ඒ අනුව ඩී කාණ්ඩෙන් සත්කාරක ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාව දෙවන වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා. දෙවන වටේ ඔස්ට්‍රේලියාව සහ ඊජිප්තුව අතර තරගය මෙල්බන් නුවර වේලාවෙන් හෙට අලුයම 4:00 ආරම්භ වීමට නියමිතයි. මීට පෙර මෙම කණ්ඩායම් දෙක අවස්ථා 3කදී තරග වැදී තිබෙන අතර ලෝක කුසලාන තරගාවලියක හමුවන පළමු අවස්ථාව මෙයයි. මෙම තරගයේ ඇතුළු ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සියලුම තරඟ ඔස්ට්‍රේලියාව තුළ නොමිලේ සහ සජීවීව නරඹන්න එක්වන්න SBS on demand සමගින්. මේ අතර ඔස්ට්‍රේලියාව සහ බ්‍රසීලය අතර තරඟ දෙකකින් යුතු සුහද පාපන්දු තරගාවලියක් එළැඹෙන සැප්තැම්බර් 25 සහ 29 යන දිනවල ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත බව ෆුට්බෝල් ඔස්ට්‍රේලියා ආයතනය නිවේදනය කරනවා. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන වටේ කණ්ඩායම් 32 තරඟ වටය මේ වන විට ක්‍රියාත්මක වනවා. එහිදී සිව්වරක් ලෝක ශූරතාව හිමි කරගෙන සිටින ජර්මනිය පරාජයට පත්වීම පසුගිය සතියේ කැපී පෙනුණා. එහිදී දඬුවම් පහර මගින් පැරගුවේ කණ්ඩායම හමුවේ ජර්මනිය පරාජයට පත් වුණා. ජර්මනිය දඬුවම් පහර මගින් ලෝක කුසලාන තරගාවලියක පරාජයට පත් වූ පළමු අවස්ථාව මෙයයි. කණ්ඩායම් 32 වටේ ජය ගනිමින් තුන්වන වටේ සඳහා සුදුසුකම් ලබන්නට බ්‍රසීලයේද පසුගියදා සමත් වුණා. ඒ ජපානය ගෝල 2-1 ලෙස පරාජය කරමින්. මේ අතර සත්කාරක මෙක්සිකෝව සහ ඇමරිකාව තම තරඟ ජයග්‍රහණය කරමින් තරගාවලියේ තුන්වන වටේ සඳහා සුදුසුකම් ලබා ගත්තා. මෙක්සිකෝ කණ්ඩායමට එරෙහිව මෙතෙක් පැවති තරඟ හතර තුළදී කිසිදු ගෝලයක් වාර්තා නොවීමත් කැපී පෙනෙනවා. මේ අතර පසුගියදා ඉක්වදෝරය සමග පැවති තරඟය මෙක්සිකෝව ජයගැනීමෙන් අනතුරුව මෙක්සිකෝ සිටිහිදී පැවති ප්‍රේක්ෂක සැමරුම් අතරතුර පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර අර්ජන්ටිනාව සහ කේප්වර්ඩ් කණ්ඩායම අතර තරඟය අද පැවැත්වෙනවා. මෙවර තරඟාවලියේ වඩාත් අවධානය දිනාගත් කණ්ඩායම වන්නේ කේප්වර්ඩ් කණ්ඩායමයි. ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායම් 32 වටේ සඳහා සුදුසුකම් ලැබූ කුඩාම රාජ්‍ය වන්නේද එම කණ්ඩායමයි. මේ අතර මෙවර තරඟාවලියේ මේ දක්වා ගෝල 6ක් වාර්තා කරන්නට සුපිරි ක්‍රීඩක ලියනෝ මෙසි සමත් වී තිබෙනවා. කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට පිවිසෙන්නට අවස්ථා 6කදී ලෝකශූරියන් වූ ඔස්ට්‍රේලියාව පසුගියදා සමත් වුණා. ඒ අවසන් පූර්ව වටයේදී බටහිර ඉන්දිය කොදෙව්පිල කඩුලු 8කින් පරාජය කරමින් ඔස්ට්‍රේලියාව කාන්තා T20 ලෝක කුසලාන තරඟාවලියක අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ 8 අවස්ථාව මෙයයි. තරඟාවලියේ අවසන් මහා තරඟය එළබෙන ඉරිදා පැවැත්වෙනවා. මේ අතර 2028 ඔලිම්පික් තරඟාවලියේ කාන්තා ක්‍රිකට් තරඟාංශයේ සඳහා මේ වන විටත් සුදුසුකම් ලබන්නට ඔස්ට්‍රේලියාව සමත් වී තිබෙනවා. ඒ ඕෂනියා කලාපය නියෝජනය කරමින් ඒ සමගින් SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය අදට අවසන් වනවා. නැවතත් හමුවන්නේ එළඹෙන සිකුරාදා සුපුරුදු වේලාවටයි. එතෙක් ප්‍රාර්ථනා කරන්නේ ක්‍රීඩාශීලී සතියක්.
11: ජය පරාජය මැදින් ගලා යන සද්දින කෙළිබිලේ උණුසුම.
6: SBS සිංහල ගුවන් විදුලියේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
3: හොඳයි, ඉතින් සිකුරාදා SBS සිංහල සජීව විකාශය මේ විදියටයි නිමාව දකින්නේ. වැඩසටහන ඔබ වෙත ගෙනාවේ කස්සප සෙනරත් සමගින් මම තිසරණී විජය බණ්ඩාර. ඉතින් හෙට දවසේ ඔස්ට්‍රේලියාව සහ ඊජිප්තුව අතර පපන්දු තරඟය SBS අපිත් එක්ක නරඹන්න මතක් කරනවා. අදම SBS ඔන් ඩිමාන්ඩ් වෙත යන්න. මේ තරඟ අත්දැකීම ඔබට හිමිවන්නේ නොමිලේ. එහෙමනම් ජයග්‍රාහී සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. එළබෙන සඳුදාවේදී හමුවෙමු. ආයුබෝවන්.